0: www.planetaudio.org.nz වෙබ් අඩවිය හරහා මීට සවන්දිය හැකි. Planet FM 104.5 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15 ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ධර්මභූමි.
1: Need a break? Join Mariska and Kara for Two Sugars. Conversations over coffee. Wednesday afternoons at 3:55 on 104.6 Planet FM. Or listen anytime. planetaudio.org.nz/twosugars.